ආයුබෝවන් ලංකන් ෆියෂනි තවත් සංස්කරණයකට අද දවසෙත් මම ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම පෑම් රාජපක්ෂෝන ලයිම් 90.5. ලංකන් ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක්. ඔබට any feedback request තියෙනවා නම් අපේ text line එකට එවන්න 0405 905 905. බිඳුවයි හතරයි බිඳුවයි පහයි නමසිය පහයි නමසිය පහයි. ඉතින් පැරණි කාලයේ මේ වගේම නූතන කාලයේ සංගීතයත් ඔය ඔබ ඇසුවා වගේ බයිලා සහ අමතක නොවන ගීතය අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි. ඉතින් ඔබ දැන් සවන් දුන්නේ රන් පොකුණෙන් දියනාගෙන එන ගීතයට 1969 මුදලිනායක සෝමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද බිනරමලි සිංහල චිත්‍රපටයේ ඒ ගීතයේ තිබුණේ. ජනප්‍රිය කලාකරු ජේ ඒ මිල්ටන් පෙරේරා තමයි මුලින් ගායනා කරේ. ඒක පද රචනය කරේ ධර්මසිරි ගමගේ. සමහරු කියන කුලරත්න ආර්යවංශ කියලා, ඒ වුණාට ධර්මසිරි ගමගේට තමයි පුළුල් ලෙස ගෞරවේ පාත්‍ර වෙන්නේ. සංගීතය සැපයුවේ සෝමදාස ඇල්විටිකල්. මම මේ සිංදුව බ්‍රෝඩ්කාස්ට් කරේ ෆොර් රීසන්. අද අපේ ලංකාවේ තවත් දීප්තිමත්ම තාරකාවක් වන ප්‍රවීණ සහ ජනප්‍රිය ගායක ජේ ඒ මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරාට ගෞරව කරනවා. ප්‍රියංකර රංගනයත් ගායනයත් මැනෙමින් ඉදිරිපත් කර තවත් විශිෂ්ට ශ්‍රී ලාංකික කලාකරුවෙක් ඔහු දිව කරලියෙන් නික්ම ගියා කීප දවසකට පෙර. දිගු කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර සැප්තැම්බර් 1 දින රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභාව ප්‍රාප්ත වූවට තමයි රෝහල ආරංචි මඟ පවසන්නේ. ප්‍රියංකර පෙරේරා නළුවෙකු ගායනයෙකු වගේම කැප වූ ස්වාමි පුරුෂයෙක් සහ පියෙක් වුණා. 1962 අප්‍රේල් 7 දින දෙමාපියන් වන ජේ ඒ මිල්ටන් පෙරේරා සහ මාලා හේමලතාට දාව උපදු ලැබූ ඔහු මිය යන විට 64 වන වියේ පසු වුණා. ප්‍රියංකර පෙරේරා ගායක චාලක චමුපතිගේ සහෝදරයා. විවාහ වෙලා ඉන්න දිල්හානි ඒකනායක එක, එයත් නිලියක්, එක දරුවෙක් ඉන්නවා ඩිල්මින් පෙරේරා. මේම ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමේදී ඩිල්මින් පෙරේරාගේ සිංදුව මම බ්‍රෝඩ්කාස්ට් කරනවා, ප්ලේ කරනවා. ඉතින් අහගෙන ඉන්න. ප්‍රියංකර පෙරේරා තම පියාගේ අඩිපාරේ යමින් තම වෘත්තීය ජීවිතය තුරු ජනප්‍රිය ශ්‍රී ලංකක ගීත ගණනාවක් රඟ දැක්වුවා. නළුවෙකු ලෙස චිත්‍රපටි සහ රූපවාහිනී නාට්‍ය කිහිපයකටම පෙනී සිටිය. මදුරි, සුරංගනා, සීතල ගිනි කඳු 2002, නින්ජා ශ්‍රී ලංකා 1997 ඇතුළු සිංහල චිත්‍රපට කීයකටම පෙනී හිටිය. සුපුන් සඳක් රන්පොකුණෙන් සඳුන් ගසේ සමන් වෙලාවක්, සිකුරුලියා, ආගාධ සාගරය ඇතුළු ජනප්‍රිය ගීත සඳහාත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. සංගීත තටි ඇල්බම්ස් දෙකක් නිෂ්පාදනය කරලා තියෙනවා. ආගාධ සාගරය 2007 සහ පිය උපහාර 2021. ඉති කෙටි කාලයක් තුර ප්‍රියංකර් මර්කන්ටල් බ්‍රෝකර්ස් තුළ සේවය කරලා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ප්‍රියංකරගේ ගුරුවරියක් වන බියට්‍රිස් මානෙල් ඩයස් වනිගසේකර සමාජ මාධ්‍ය තුලින් කියලා තිබුණේ මෙහෙමයි. ඇය 8 ශ්‍රේණියේ ඔහුගේ පන්ති ගුරුවරිය බවත්, ඔහු මේසය මත ඒ කාලේ බෙරවාදනය කළා සෑම විටම තමාටම මුමුණන බවත්, ඒ කාලේ ඉඳලම ඒ සංගීතය ඇඟේ තිබුණු බව තමයි කියන්නේ. ඉතින් අපි තව සින්දු කීපයක් ප්‍රියංකරගේ හඬින්ම අහලා බලමු. සිකුරුලියා මදු සඳෙන් ඒ ප්‍රියංකරගේ තාත්තා මිල්ටන් පෙරේරා. මාදුක් උනාට ඒ ප්‍රියංකර පෙරේරා. When we come back, more of Lankan Fusion on a Live.

0: 65ට වැඩි ස්වසන ඔබ වයස 65ක් හෝ ඊට වැඩිද මෙම ශ්‍රීත ශෘතුවේදී බරපතල රෝගාබාධ වලින් ඔබව සහ අන් අයව ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත් ලබා ගන්න ඔබට ගැළපෙන එන්නත් පිළිබඳව ඔබේ වෛද්‍යවරයා හෝ ඖෂධ වේදියා සමග කතා කරන්න
1: Alive 90.5 Dive into the latest news with Oz Arab Media Your premier destination for the latest events, captivating stories, and rich insights from the Arab world and Australia. Stay informed, inspired, and connected. Download the app or tune in to our platforms today. Oz Arab Media, bridging cultures, connecting communities.
2: Transform your home with Heartwood Floors. Proudly family-owned for over 30 years. From solid timber, parquetry, laminate and hybrid flooring to expert re-sanding and polishing. Discover premium plantation shutters and blinds. Visit our Seven Hills showroom today and experience quality craftsmanship with personalised customer care. Heartwood Floors, where tradition meets innovation and every detail matters. Visit us at www.heartwoodfloors.com.au. Station sponsor.
3: The Hills, Parramatta and Cumberland.
1: Alive 90.5.
3: Alive 90.5.
4: Lunk and Fusion with Pammy.
3: Now on Alive 90.5 FM.
0: Welcome back to Lunk and Fusion on Alive 90.5. Mama Pam Rajapaksa. I think other... අපේ ලංකාවේ තවත් දීප්තිමත් තාරකාවක් වන ප්‍රවීණ සහ ජනප්‍රිය ගායක ජේ මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා අභව ප්‍රාප්ත වීම ගැන ලංකන් ෆියුෂන් හි විශේෂ සංස්කරණයක් නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි ඒ මීට කලින් සවන් දුන්නා කතුරුමුවාත් සංසුන්වන් ඒ ගීත දෙකට බොහොම ලස්සනයි. මෙතන් අපි දැවන්ත සවන් දෙමු ප්‍රියංකර පෙරේරාගෙන්. කියන්න කවුද ඔබ කියා මුළු ලොව නැති ලැබුණත් වලාකුලක් පලා අම්බරේ. When we come back, more of Priyankara Perera's songs on Lankan Fusion, the last.